ගතිස්ක්‍රහ සියේ රංග සබ්සකා සංග මන මේ උමංග ගතිත් මංගතා කේලත භුජ මේලත ලපට ජපට රාධා ලලිතා චන්දා බලිදියෝ බෝර රංග ඝෝර සර බෝර වනවාරි මෑ හාරි ජාජාරි මෑ